ආදනීන නාද අනාහත ජුගජුග එක්කෝ වේස් අසනලෝ එලොයි පණ්ඩාර් ජු කිචපායාසු එක්කාවාර් කර්කර වෙක්කැ සිරජනහාර් නානක සච්චේකී සච්චිකාර් ආදේශ තිසෑ ආදේශ ආදනීල නාද අනාහත ජුගජුග එක්කෝ වේස් එක් දූජී බව ලක් හෝ ඒ ලක් හෝ වැහ ලක් වීස ලක් ලක් ගේඩායක් කියය ඒක නාම් ජගදීස ඒතරාහි පත් පවඩියා.